0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදැසනක් කියලා ප්‍රාර්ථනා කරමින් පිළිගන්න ඔබ සියලු දෙනාම අද ජූලි මාසේ 6 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහනට ඉතින් අද සඳුදා දිනේ ඔබ රාජකාරී කටයුතු වල නිරත වෙලා ඇති කියලාත් අපි හිතනවා. ඒ වගේම ඉතින් මේ දිනවල පාසල් නිවාඩුත් පැවැත්වෙන නිසා ඒ සම්බන්ධෙනුත් ඔබ යම් කාර්යබහුලත්වයක් දක්වන ඇති කියලාත් අපි හිතනවා. හොඳයි ඉතින් අද වැඩසටහනින් අපි විශේෂාංග ගණනාවක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ මොනවද කියලා බලන්න කලින් අපි කැමති මේ වැඩසටහන විකාශය කරන භූමියේ ආදිවාසීන් සිහිපත් කරලා ඉන්න. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්චරි වොයිවරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සෙල්ම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සංදිදූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි ඉතින් මෙල්බර්න් වලටම අද ටිකක් සීතල දවසක්. ඉතින් එක් එක් ප්‍රාන්තවලටත් යම් යම් ආකාරයේ වෙනස් විදිහට කාලගුණය දැනෙනවා ඇති. ඉතින් මේ එක් එක් ප්‍රාන්ත ගැන කතා කරද්දී අපි මතක් කරන්න කැමති ඉතින් පසුගිය සතියේ ඉඳලා අපි ආරම්භ කළා මේ එක් එක් ප්‍රාන්තවල විශේෂ සිදුවීම් ඔබට ගෙනෙන විශේෂාංග වැඩසටහන් පෙළක්. ඉතින් අපි ඇඩ්ලෙඩ් වලින් තමයි අපි ආරම්භ කළේ මේ වැඩසටහන් මාලාව. ඉතින් ඉදිරියේදී අනිකුත් ප්‍රාන්තවල සිට අපගේ වාර්තාකරුවන් හරහා ඔබේ ප්‍රාන්තයේ ඔබේ කමියුනිටි එකේ ඔබේ ජනතාවගේ සිදුවන විශේෂ සිදුවීම් මේ වැඩසටහන් මාලාවෙන් අපි ඕස්ට්‍රේලියාවටම කියන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව උනන්දුවක් තියෙනවා නම් අපිත් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපේ වාර්තාකරණිය හෝ වාර්තාකරුවන් සමග එකතු වෙන්නත් කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවස ගැන ගත්තොත් අද විශේෂ වැඩසටහන් කිහිපයක්ම අපි ගෙනල්ලා තියෙනවා ඔබ වෙත. විශේෂයෙන්ම මේ නයිඩොක් වීක් කියන එක, ඒ කියන්නේ මේ ඇබොරිජිනල් සහ ටෝරස් සමසන්දී දූපත් වැසියන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ඔවුන් පසුගිය කාලේ ලැබූ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක් ඊයේ දිනෙන් ආරම්භ වුණා. ඉතින් ඒ පිළිබඳව කතා කරන විශේෂාංගත් අද දවසේ අපි ඔබ වෙත ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මේ වර්ල්ඩ් වොච් කියලා SBS සිංහල අපි අලුත්ම විශේෂාංගයක් පටන් ගත්තා. විශේෂයෙන්ම මේ ලොවට සිදුවන විවිධ සිදුවීම් විශ්ලේෂණාත්මකව ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් පසුගිය කාලේ ලොවට අපේ විශේෂාංගයත් සමග එකතු වුණ ඔබට අලුත් අත්දැකීමක් වේවි. ඉතින් තෝරාගත් විශේෂ සිදුවීම් අපි විශ්ලේෂණය කරන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විශේෂාංගයත් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන අපි ආරම්භ කරන්නේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අපේ නිෂ්පාදිකා තිසරණී විජය බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා සූදානමින් ඉන්නවා අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද ජූලි 6 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල ජාතික නයිඩොක් සතිය ඇරඹෙයි. ඕස්ට්‍රේලියාව ෆීජි ජනරජයේ සමග ඓතිහාසික ගිවිසුමකට එළඹීම අද. කුරුලුණ වෛරසය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තේනුත්. කුකුල්තාරා ගොවිපොළවල දැඩි ආරක්ෂණ රීති. ඡන්ද ඓතිය පුරවැසියන්ට පමණක් හිමිවන පක්ෂ ප්‍රතිපත්ති නිවේදනයක් නවසීලන්තයෙන්. කාන්තා 2020 ක්‍රිකට් ලෝක කුසලාන කිරුළ ඕස්ට්‍රේලියාවට. දැන් පුවත් සවිස්තරව. මේ ඕස්ට්‍රේලියාවේ ජාතික නයිඩොක් සතියයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව පුරා මෙම සතියේදී සැමරීම් සිදු කෙරෙනවා. නයිඩොක් සතියේදී සිදුවන්නේ ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සිහිපත් කිරීම සහ සැමරීමයි. මෙම වසරේ තෙමාව 50 years of deadly වන අතර වසර 50කට වඩා වැඩි නයිඩොක් සතියේ සැමරුම් එහිදී සිහිපත් කෙරෙනවා. මෙම සැමරුම ජූලි 5 වනදා සිට ජූලි 12 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි අද දින ෆීජි ජනරජය සමග ඓතිහාසික ගිවිසුමකට එළඹීමට අපේක්ෂිතයි. ඒ පැසිෆික් කලාපයේ සබඳතා ශක්තිමත් කරලීමේ අගමැති සංචාරයේ කොටසක් වශයෙන්. මෙලෙස අත්සන් කරන සම්මුතිය වුවාලේ යුනියන් ලෙස හැඳින්වෙන අතර ඒ වෙනුවෙන් අද දින සුවාහිදී ෆීජි අගමැති සීතිවේති රබුකාව හමුවීමට නියමිතයි. මෙම සම්මුතියත් සමග දෙරටේ සබඳතාව ඔස්ට්‍රේලියාව පැපුවා නිව්ගිනියාව සමග පවත්න ආරක්ෂක එකඟතාවට යම් මට්ටමකින් සමාන වනවා. සොලමන් දූපත් වෙත යාමටද අගමැති ඇල්බනීසි අපේක්ෂා කරනවා. මෙම සංචාරයේ අරමුණ ඔස්ට්‍රේලියාව පැසිෆික් කලාපයේ සමග පවත්න සබඳතා ශක්තිමත් කරලීමයි. සිය පක්ෂීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවරගෙන ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුකුල් තාරා ගොවියන් පවසනවා. ඒ ප්‍රාන්තයේ පළමු H5 කුරුළු උණ වෛරස සිදුවීම වාර්තා වීමත් සමගයි. මෙම තත්ත්වය ඔස්ට්‍රේලියාව වෙත ළඟාවනු ඇතැයි තමන් පුරෝකථනය කළ බව බලධාරීන් පවසනවා. ඔවුන් මේ වන විට ජෛව ආරක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති අතර ගොවිපොළ සතුන් සහ කැලෑ සතුන් ආරක්ෂා කිරීම එහි අරමුණයි. JD's backyard hens himi Julia Davis melissa adahas dakwimak sidukala
4: The home flocks you can take measures and again be aware of where you're walking and what you potentially could bring home just be aware of it you can have your pens all netted off to minimize birds coming in but again it's not your local territorial birds that are going to bring it in it's the domino effect of the seabirds bringing it to shore and then someone bringing it from the shore inland
3: then vides puatak new zealand first pakshanayaka winston peters visin nava pratipatti nivedanayak sidu kar tibenawa e november 7 wenada pavathwimata niyamita nava zealand mathiwarne abimuwa chanda aitin seema kirima sambandha pratipattiyakui e anuwa chanda aitiya nava zealand puravasiyanta pamanak himi viyutu bawai pavasenne වර්තමානයේදී නව සීලන්තය තුළ අවම වශයෙන් එක් වසරක් හෝ නෛතිකව පදිංචි වී සිටින තාවකාලික වීසා බලපත්‍ර නොමැති වැසියන්ට ඡන්දය පළ කිරීමේ අයිතිය තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව සත්වන වරටත් ඕස්ට්‍රේලියාව හිමි කරගත්තා. ඒ ලෝඩ්ස් පිටියේදී පැවති අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්ත පිළ කඩුලු 7කින් පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියානු කාන්තා පිළ අවසන් වරට ලෝක කුසලාන කිරුලක් දිනාගත්තේ 2023 වසරේදී. ඒ එම වසරේ 2020 කිරුලද තමන් සතු කරගනිමින්. පුවත් සමත්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

නයිඩොක් වී කියන්නේ ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ඉතිහාසය සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. නයිඩොක් කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක්ම නොවේ. ස්වදේශික ජනතාව මුහුණ දුන් අසාධාරණතා ඔවුන්ගේ ඓතිහාසිකම් සඳහා ඔවුන් සිදු කළ අරගලය සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා බැලීමට මෙය වැදගත් අවස්ථාවක් වනවා. එනිසා නයිඩොක් වී කියන්නේ ඕස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අතීතයට ගෞරව කිරීම, වර්තමාන ජයග්‍රහණ අගය කිරීම සහ වඩා සාධාරණ අනාගතයක් ගැන කතා කිරීම සඳහා ඇති සතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවර නයිඩොක් වීක් සතියේ තේමාව වන 50 years of deadly මගින් දශක පහකට වැඩි කාලයක් පුරා පැවති සංස්කෘතිය මුල් පුරවැසියන්ගේ ශක්තිය සහ ජයග්‍රහණ අගය කිරීමකට ලක් කරනවා. එමෙන්ම නයිඩොක් ව්‍යාපාරයේ ගොඩනැගූ පුද්ගලයින්ට ගෞරව කිරීමත් තවමත් සිදුවිය යුතු වෙනස්කම් ගැන සිතා බැලීමත් මේ සතියේ වැදගත් අරමුණක් වනවා. මේ නයිඩොක් වීක් පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.

0: ඒ ඔබට ඇසුණු ගීතය New South Wales හි වොලොලොง නගරයේ පැවතු Echoes of Deadly Harmony 50 Years of Song නම් ප්‍රසංගයේ කොටසක් වෙනවා. මෙය Nidoc Week ආරම්භය සනිටුහන් කිරීම සඳහා පැවතු ප්‍රසංගයක් වන අතර එහි සංවිධානය සහ කලා අධ්‍යක්ෂණය සිදු කළේ වොරිමේ කාන්තාවක් වන Nicole Smeed මහත්මියයි. මෙම ගීතය දුර්ගා නැමැති ස්වදේශීය භාෂාවෙන් ගායනා කිරීම හරහා ඔවුන් තම සංස්කෘතිය සහ තම පාරම්පරික භූමිය සමග ඇති ගැඹුරු බැඳීම වඩාත් හොඳින් සමරන බව ඇය පවසනවා.
1: We are the longest living or continuous living culture in the world, and that is something to be celebrated, and our language is a part of that. You know, language comes from country, and our old people breathed it to life by listening to country. And when we sing language, something very beautiful and spiritual happens, because it comes from really, it comes from deep within us.
0: මෙම ප්‍රසංගය මේ සතියේ ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන Nidoc Week සැමරුම් සහ වැඩසටහන් සිය ගණනකින් එකක් වන අතර ඒවා Aboriginal සහ Torres සමුද්‍ර සන්ධි දූපත් ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ඔවුන් ලැබූ ජයග්‍රහණ අගය කිරීම සඳහා පැවැත්වෙනවා. පිටන්ජාජා, යුන්කුන් ටියුරා සහ පර්රාම් ජන ප්‍රජාවන්ට අයත් ස්ටීවන් සාටෝ මහතා Nidoc කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා. Nidoc Week මෙම සැමරුම් හරහා රටපුරා ප්‍රජාවන් වෙත විවිධත්වයෙන් පිරුණු අරුත්බර වැඩසටහන් රැසක් ගෙනෙන බව ඔහු පවසනවා.
2: So many communities have such different ways of celebrating and bringing people together. I mean, we've got some commonalities. We've got flag raisings and marches and local Nidoc awards all across the country. But we see people getting really creative with their ideas on events, you know, having pets come together and a whole range of things, football carnivals. It's really incredible to see.
0: Aboriginal සහ Torres සමුද්‍ර සන්ධි දූපත් ජනතාව ඔවුන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය සැමරීමට මෙය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බව විරංජුරි සහ ගාමිලා රෝයි ජන ප්‍රජාවන්ට අයත් Nidoc සම සභාපතිනියක වන ලිනෙට් රයිලි මහත්මිය පවසනවා.
3: That's what it's about. Let's celebrate the excellence of what we've got in this country, our ingenuity, our work on country, our wonderful male and female elders, people who give their lifetime to creating change.
0: මෙවර Nidoc Week තේමාව 50 years of deadly යන්නයි. මෙම තේමාවෙන් වසර 50කට පෙර සිදු වූ වැදගත් කරුණු දෙකක් හඳුනා ගන්නවා. 1974 දී පළමු වරට Nidoc කමිටුව සම්පූර්ණයෙන්ම Aboriginal සමාජිකයන්ගෙන් සමන්විත වීමත් 1975 වසරේදී එක් දින සැමරුමක් ලෙස පැවති මෙම අවස්ථාව සම්පූර්ණ සතියක් දක්වා විස්තරණය වීමත් මෙහිදී විශේෂයෙන්ම සමරනවා. මෙවර තේමාව එම වැදගත් අවස්ථා සමරන අතර Nidoc ඉතිහාසය ඊටත් වඩා ඈතට දිව යන බව Nidoc සම සභාපතිනියක වන ලිනෙට් රයිලි මහත්මිය පවසනවා. ආරම්භයේදී Nidoc ව්‍යාපාරය ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන් මුහුණ දුන් විවිධ අසාධාරණ නීති සහ ඔවුනට සිදුවන අසාධාරණකම් පිළිබඳව අවධානය යොමු කිරීමට ඇති වූ විරෝධතා ව්‍යාපාරයක් ලෙස පැවතුණා. 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු බ්‍රිතාන්‍ය නෞකා කණ්ඩායම පැමිණීමෙන් වසර 150ක් සපිරීම සමරන අතරතුරදී Aboriginal ක්‍රියාකාරීන් එම දිනය Day of Mourning, එහෙම නැතිනම් ශෝක දිනයක් ලෙස නම් කරමින් විරෝධතාවයක් පවත්වා තිබුණා.
3: But the way that they celebrated was they actually kidnapped a whole lot of Aboriginal men from out west, forced them to go to Sydney, basically told them that if they didn't join in the replay of the landing of Captain Cook, that they would have their kids taken away from them and possibly thrown into prison. And when they were brought to Sydney, they were actually kept in the local jail cells. So our old people were protesting. And that was the first formally recognised protest. People marched to the old Sydney Town Hall.
0: එම විරෝධතා රැලිය පසුව වාර්ෂික සිදුවීමක් බවට පත් වූ අතර 1950 දශකයේදී එය ජූලි මාසයට මාරු කර විරෝධතාවයක් මින්ම සැමරුම් දිනයක් ලෙසත් පැවැත්ුණා. 1956 දී National Aboriginal Day Observance Committee එනම් NADOC නාඩොක් කමිටුව නිල වශයෙන් පිහිටවනු ලැබුව අතර එම වාර්ෂික දිනය වසර 20කට ආසන්න කාලයකට පසුව සම්පූර්ණ සතියක් දක්වා වර්ධනය වුණා. 1990 දශකයේදී ටෝරස් සමුද්‍ර සන්ධි ජනතාවගේ වෙනම සංස්කෘතික ඉතිහාසයන් හඳුනා ගනිමින් නාඩොක් නයිඩොක් ලෙස පුළුළුණා. නයිඩොක් වීක් අදටත් ඔස්ට්‍රේලියාවේ සුදේශික ජනතාවගේ සංස්කෘතීන්වල විවිධත්වය අගය කිරීමටත් ඔවුන්ට සිදුවන වෙනස්කම් සහ යුක්තිය සඳහා පවතින අරගලය හඳුනා ගැනීමටත් වැදගත් අවස්ථාවක් බව ලයිනෙට් රයිලි මහත්මිය පවසනවා.
3: There is very, very little understanding that the societal impacts that Aboriginal people face today of extreme poverty, incarceration, high ill health, etc., etc., is really due to all of those government policies and practices that have had impact on us intergenerationally.
0: ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව මුහුණ දෙන විවිධ අසාධාරණකම් අවම කරමින් ඔවුන්ගේ ජීවිතය වැඩි දියුණු කිරීම සඳහා ඇති Closing the Gap ඉලක්ක 19 සපුරාලිය හැකි ලෙස දැනට නිවැරදි මාර්ගයේ පවතින්නේ ඉලක්ක 4ක් පමණක් වන බවත් රජයේ නවතම වාර්තා හරහා පෙන්වා දී තිබෙනවා. නයිඩොක් වීක් මේ සැමරුම වසර 50කට වැඩි කාලයක් සමරන මේ මොහොතේ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අදටත් අවාසිදායක තත්ත්වයක් ඇති කරන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද වෙනස් කිරීමට නව මාර්ග සොයාබැලිය යුතු බව ස්ටීවන් සාටෝ පවසනවා.
2: Having new ways of thinking and new approaches is going to be really important for the next 50 years and making sure that you know we're not still having these conversations, especially when it comes to things like closing the gap and having the big disproportionate rates of suicide and people dying young.
0: මෙවර නයිඩොක් වීක් මෙම සතිය තුල පැවැත්වෙන නොමිලේ සහ මහජනතාවට විවෘත වැඩසටහන් වලට සහභාගී වී ඔස්ට්‍රේලියානු මුල්පුරවැසියන් ගැන තමන්ගේ අවබෝධය තවදුරටත් වැඩි කරගන්නා ලෙස ඔස්ට්‍රේලියාව පුරා සිටින ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටිනවා.
2: It's your opportunity to engage with mob, learn from mob, hear from mob about cultural things, all things, but also to hear stories of you know local champions and local heroes on the incredible work that you know is going into health and into climate change and cultural preservation.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්

0: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
1: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
2: හොඳ දැන් වෙලාව 11:23 ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේම මේ ජූලි මාසේ ඉඳලා SBS සිංහල සේවය ඔස්සේ සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සෑම සතියකටම වරක් විවිධ ප්‍රාන්තවල සිටගෙන ඉන්න මාසික විශේෂාංග ගෙනෙන්න අපි සූදානම් ඉන්නවා. ඒ අනුව ප්‍රාන්ත සහ ටෙරිටරි 6ක SBS සිංහල සේවයේ නව වාර්තාකරුවන් සහ වාර්තාකාරිනියන් 6 දෙනෙක් සූදානම් ඉන්නවා මේ විශේෂාංග ඔබට තිලින කරන්න. ඒ අනුව සෑම මාසකම පළමු සිකුරාදා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත තොරතුරු රැගත් ඇසිදිසි ඇඩිලේඩ් විශේෂාංගය අපි ඔබ වෙත ගෙනෙනවා. සෑම මාසකම දෙවන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියානු අගනුවර භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් කැන්බරා අඩහැරය විශේෂාංගය අපි ඔබ වෙත ගෙනෙනවා. සෑම මාසකම තුන්වන සිකුරාදා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් තතු මංජරී විශේෂාංගයත් සෑම මාසකම දෙවන සිකුරාදා කුයින්ස්ලන්ත සැරිසරිය විශේෂාංගයත් අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශ පිළිබඳව අපි විශේෂාංගයක් ගෙනෙනවා සෑම මාසකම සිව්වන බ්‍රහස්පතින්දා සුන්දර ඩාවින් කියලා. ඒ වගේම මේ ටස්මිනියා ප්‍රාන්තයත් අපි අමතක කරලා නැහැ. ඉතින් ටස්මිනියා ප්‍රාන්තය ගැන තොරතුරු සෑම මාසකම සිවන සිකුරාදා ටැසි මන්සල කියන විශේෂාංගය හරහත් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හරහා ඔබේ ප්‍රදේශයේ, ඔබේ ප්‍රාන්තයේ, ඔබේ පිරිස අතර සිදුවන තොරතුරු, වැදගත් සිදුවීම් අපි මුළු ඔස්ට්‍රේලියාවටම ප්‍රචාරය කරන්න මේ හරහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සමගින් එකතු වෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අද ඉඳලා අපි අලුත් විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙනවා. සෑම සතියකම ලෝකයේ වඩාත් අවධානයට ලක්වන ජාත්‍යන්තර පුවත් පිළිබඳව විග්‍රහයක් නැවුම් ලෝක තතු විත්ති වැඩසටහනක් අපි අද ඉඳලා ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඒ සඳහා යොමු වෙන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. SBS සිංහල වර්ල්ඩ් වොච් විශේෂාංගයයි අපි දැන් ඔබ වෙත ගෙනෙන්නේ.
3: SBS World Watch ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
4: අයිබෝවන්, SBS සිංහල සේවය ඔස්සේ ලෝක වටා විශේෂාංගයේ සමග රැඳී සිටි ඔබට අද පටන් SBS World Watch මේ නවමු විශේෂාංගයේ සමගින් එකතු වන්නටයි කියා අපි ආරාධනා කරනවා. අපි ලෝක වටා පුවත් විමසුමේදී ලෝකයේ සිදුණු වැදගත් ප්‍රවෘත්තීන් පිළිබඳ අවධානය යොමු කළා. අදපට ආරම්භ වන SBS සිංහල වර්ල්ඩ් වොච් විශේෂාංගය තුළින් අපි ලෝකයේ සිදුවන සිදුවීම් අතරින් තෝරාගත් වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳ විශ්ලේෂණාත්මක තොරතුරු විග්‍රහයකටයි සූදානම් වන්නේ. ඒ සඳහා SBS සිංහල සමගින් එකතු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජේබාහු. SBS සිංහල වර්ල්ඩ් වොච් විශ්ලේෂිකාව විදිහට අපි ආචාර්ය කුලණි විජේබාහුව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්.
5: අයිබෝවන් කස්සප, මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තර පුවත් දෙස විශ්ලේෂණාත්මකව බලන වර්ල්ඩ් වොච් වැඩසටහන, ආරම්භක වැඩසටහන සමග මාව සම්බන්ධ කර ගැනීම ගැන.
4: හොඳයි කුලණි, අපේ පළමු SBS වර්ල්ඩ් වොච් වැඩසටහන සඳහා ඔබ තෝරාගත් ප්‍රවෘත්තීන් මොනවාද?
5: ඔව්, අද මම තෝරාගත්තේ එකිනෙකට වෙනස් හැබැයි ඉතාම තීරණාත්මක පසුගිය සතියේ වාර්තා වුණු ලෝක පුවත් තුනක් ගැන. එකක් තමයි ඉරානයේ හිටපු උත්තරීතර නායක අල්තොල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය, දෙවැන්න විවිධ දේශපාලන නොසන්සුතා මැද වුණත් ඇමරිකාව තමන්ගේ 250 වැනි නිදහස් දිනය සැමරූ ආකාරය ගැන තුන්වෙනි ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන චීනය දිහාවට ආසියාව තුල බලය පතුරවන්න චීනයේ බුද්ධාගම මෘදු බලයක් විදිහට පාවිච්චි කරන ආකාරය මම මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්නම් ඉරානයෙන් අල්තොල්ලා අල් කමයිනි කියලා කියන්නේ සාමාන්‍ය නායකයෙක් නෙමෙයි. ඔහු දශක 4කට ආසන්න කාලයක් ඉරානයේ උත්තරීතර නායකයා විදිහට කටයුතු කළා. ඉරාන ක්‍රමයේ ඇතුලේ ජනාධිපතිටත් වඩා ඉහළම බලය තිබෙන්නේ මේ තනතුරට. මිලිටරිමය, අධිකරණමය, ආගමික විහුවේ වගේම සෑම ශේෂ්ත්‍රයකම අවසාන තීන්දුව ගත්තේ ඔහු. අන්න ඒ නිසායි ඔහුගේ අවමංගල්‍ය මහා පරිමාණ දේශපාලන සිදුවීමක් වන්නේ. තෙහෙරාන් නුවරින් ආරම්භ වුණු මේ අවමංගල්‍ය උත්සවයට විශාල ජනකායක් සහභාගී වෙනවා. ඉරාන දජ සහ කමේනිගේ ජායාරූප අතැතිව විශාල ප්‍රමාණයක් රැස් වෙනවා. එහිදී ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විරුද්ධව දැඩි ලෙස සටන් පාට පවා කියවෙනවා. මොකද ඉරාන රජයේ පාර්ශවකරුවන් ඔහුව දකින්නේ සතුරන් අතරින් මියගිය රණවිරුවෙක් විදිහට. ඊළඟට මේ අවමංගල්‍යයට රාජ්‍ය මට්ටමින් සහභාගී වුණු රටවල් දිහා අවධානය යොමු කරොත් චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්තානය වගේ රටවල් සහභාගී වෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවත් රාජ්‍ය නියෝජනයක් මේ අවමංගල්‍ය උත්සවයේ වෙනුවෙන් සහභාගී කරවනවා. ඒකට මම හිතන්නේ ලංකාව පැත්තෙන් නම් හේතු තියෙනවා. එක පැත්තකින් ඉරානය සහ ලංකාව අතර පවතින බලශක්ති සහ සංවර්ධන ශ්‍රේෂ්ඨවල බැදියාව උදාහරණයක් විදිහට ගත්තහම උමා ඔය ව්‍යාපෘතිය සහ ඕනෑම ඉන්ධන අර්බුදයකදී අපිට ඉරානය සහයෝගය දක්වලා තිබෙනවා. ඉතින් ඒ ඓතිහාසික සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යාම ලංකාවට වැදගත් වන නිසා මේ අවමංගල්‍යයට ශ්‍රී ලංකාව සහභාගී වන්නට ඇති. ඒ වගේම තමයි ලංකාව විශේෂයෙන්ම මේ ආණ්ඩුව යටතේ ප්‍රායෝගිකතාවාදී විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ක්‍රියාත්මක කිරීමේදී ලෝකයේ කඳවුරු තෝරා ගන්නේ නැතිව සෑම දෙනා එක්කම සමාන දුරස්ථභාවයකින් යුතුව සම්බන්ධතා පවත්වාගෙන යාම වැදගත් වෙනවා. තුන්වෙනුව මම හිතන්නේ මේක චාරිත්‍රානුකූල අවශ්‍යතාවයක්. අවමංගල්‍යයකට සහභාගී වෙනවා කියලා කියන්නේ ඒ රටේ සෑම දේශපාලන ප්‍රතිපත්තියකට එකඟ වෙනවා කියන එක නෙවෙයි. ඒක රාජතාන්ත්‍රික චාරිත්‍රයක් විතරයි. ඉතින් එය ඉටු කරමින් ලංකාව මීට සහභාගී වන්නට ඇති. හැබැයි බටහිර රටවල් සහ ඔස්ට්‍රේලියාව නම් මෙයට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා. මොකද ඉරානය ඇමරිකාව සමග මේ වෙලාවේ පවතින්නේ ඉතාම ඍජු ගැටුමක්. ඉතින් ඔස්ට්‍රේලියාව තමන්ගේ නිල සංචාරකයන්ට පවා උපදෙස් දීලා තිබෙනවා ආරක්ෂක හේතුන් මත ඉරානයට සංචාරය නොකරන ලෙසට. සමස්තයක් විදිහට ගත්තහම මේ රාජ්‍ය අවමංගල්‍යයෙන් ඉරානය ලෝකයට ලබා දෙන පණිවිඩය මොකක්ද? එකක් තමයි තමන්ගේ රටේ මිනිස්සුන්ටම ඔවුන් පණිවිඩයක් ලබා දෙනවා. ඉරානය මේ පවතින දැඩි ආතතිය තත්ත්වයක් මැද වුණත් තවමත් අභ්‍යන්තරිකව තමන් ස්ථාවරයි. ඔවුන්ට මෙවැනි රාජ උත්සවයක් තවමත් සිදු කිරීමට තියෙන හැකියාව. අනෙක් පැත්තට ඔවුන් ලෝකයට පණිවිඩයක් දෙනවා. ඉරානය කියලා කියන්නේ මේ ඇමරිකාව, ඊශ්‍රායලය වගේ කෙටි ඉතිහාසයක් තියෙන රටක් නෙවෙයි. මොකද මේ අවමංගල්‍ය ගමන් කරන මාර්ග සිතියම ගත්තහම තෙහෙරාන් නුවරින් ආරම්භ වෙලා එහිදී රාජ්‍ය බලයත්, ඊළඟට කොම් නගරයේදී ඔවුන් ආගමික අධිකාරීත්වයත් නිරූපණය කරනවා. ඒත් එක්කම මේ අවමංගල්‍ය ඉරාකේ නජාව් සහ කර්බාලා කියන නගරවලටත් ගමන් කරන එහිදී ෂියා මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික මතකය සිහිපත් කරන්න ඔවුන් කටයුතු කරන අවසානයේදී ඔහුව තැන්පත් කරන්න ඔහුගේ උපන් ගමවන මෂාද් නගරයට යනවා. ඉතින් මේ අවමංගල්‍ය ගමන් මාර්ගයේ පවා හුදෙක් නිකම්ම නිකම් ගමන් මාර්ගයක් නෙමෙයි. ඒ ඇතුලේ ලොකු දේශපාලනික සංකේත, ආගමික සංකේත රැසක් ඔවුන් නිරූපණය කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා අවසානයේ මම මෙහෙම කියන්නම්, අවමංගල්‍යයකට පුළුවන් එක නායකයෙක්ව මිහිදන් කරන්න. නමුත් ඔහු ඉතිරි කරලා යන දේශපාලන අනන්‍යතාවය වගේම දේශපාලන ප්‍රශ්න කවදාවත් මිහිදන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිතවත් ශ්‍රාවක ඔබේ මීළඟ අවධානය යොමු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඇමරිකාව 2026 ජූලි මාසේ 4 වෙනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර 250ක් ගත වීම නිමිත්තෙන් ඒ ඓතිහාසික නිදහස සැමරීමක් සිද්ධ කරනවා. මේ සැමරීම සිද්ධ කරන්නේ දැඩි දේශගුණික බාධා මැද්දේ සහ දේශපාලනික නොසන්සුන්තාවයන් මැද්දේ. විශේෂයෙන්ම එදින ප්‍රධාන පෙළපාලිය පැවැත්වීමට නියමිතව තිබුණේ වොෂින්ටන් හි නැෂනල් මෝල් පිටියේ. නමුත් උදෑසන පැවතුණු සෙල්සියස් අංශක 39ක දැඩි උණුසුම නිසා නිල නිදහස් දින පෙළපාලිය අවලංගු කිරීමට ඔවුන්ට සිද්ධ වෙනවා. පසුව ඇතිවෙච්ච දරුණු අකුණු සහ ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් මේ පිටියට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමටත් බලධාරීන්ට සිද්ධ වෙනවා. කෙසේ වෙතත් කාලගුණ බාධා මැද්දේ වුණත් රාත්‍රී 11:15ට පමණ වේදිකාවට පැමිණි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 45ක පමණ දැඩි දේශපාලන මුහුණුවරක්ගත් කතාවකට මුලපුරමින් මේ රාජ්‍ය උත්සවය පවත්වනු ලැබුවා. එහිදී ට්‍රම්ප් තමගේ කතාවේදී සඳහන් කරනවා ඇමරිකානු ජනරජය කියලා කියන්නේ මේ මනුෂ්‍ය ඉතිහාසයේ ලැබපු විශාලතම ජයග්‍රහණයේ බව සහ ඔහුගේ පාලනය යටතේ ඇමරිකාව රන් යුගයක පරිච්ඡේදයක් ලියමින් සිටින බවට තමයි සඳහන් කරන්නේ. එහිදී ඔහු උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා පසුගියදා ඇමරිකානු නාවික හමුදාවට ඉරාන නැව් 150ක් පමණ මුහුදු බත් කිරීමට හැකියාව ලැබුණු බවත් ඒව ඇමරිකාවේ සුවිශේෂී මිලිටරි ජයග්‍රහණ ලෙස ඔහු මතු කරනවා. හැබැයි ඔහුගේ සමස්ත කතාවම දැඩි දේශපාලනික මුහුණුවරක් ගත් බව තමයි වාර්තා වන්නේ. ට්‍රම්ප් තමගේ කතාවේදී ප්‍රගතිශීලී ඩිමොක්‍රටික් පාර්ශවයන් පවා ඔවුන්ගේ අනන්‍යතාවය පවා කොමියුනිස්ටවාදීන් ලෙස හඳුන්වමින් විවේචනය කරනු ලැබුවා. ඉතින් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සේව් ඇමරිකා ඇක්ට් වැනි නව ඡන්ද
6: அடா லோன்லி சொல்லுங்க

ඉතින් World Watch මේ විශේෂාංගය අපි අපගේ Facebook පිටුවේ පල කරනවා ඒ වගේම අපගේ SBS සිංහල වෙබ් අඩවියත් පල කරනවා ඉතින් podcast විශේෂාංගයක් ලෙස මේට නැවත සමන් දෙන්නට ඔබට හැකියාව තියෙනවා ඉතින් මේ ගීතය රස විඳලා නැවතත් හමු වෙමු

0: හොඳයි ඉතින් SBS World Watch වලස නතරතුර යම් අපිට තාක්ෂණික දෝෂයක් ඇති වුණා. ඉතින් මේ විශේෂාංගයේ සම්පූර්ණ විශේෂාංගය SBS සිංහල වෙබ් අඩවිය අපි පළ කරනවා. ඒ වගේම SBS සිංහල Facebook පිටුවෙත් අපි පළ කරනවා. ඉතින් ඒ සමගින් නැවත එකතු වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් හමු වෙමු.
1: It feels good to be in control. No matter what, keep your business connected with Invincible Wi-Fi from Spectrum Business, the fully integrated Wi-Fi 7, 5G, and 8-hour battery backup solution. Keep connected, keep working, and keep security systems running reliably. Be in control. Be Invincible. Invincible Wi-Fi from Spectrum Business. Visit spectrum.com/beinvincible to learn more. Restrictions apply. Services not available in all areas.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
6: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
7: ඕනෑම කලාමාධ්‍යයක ශ්‍රේෂ්ඨ කෘති තියෙනවනේ. දැන් අපි කතාවට කියන්නේ ක්ලාසික් එකක් කියලා. පොත්පත් ගත්තොත් යම් යුගයක එහෙමත් නැත්නම් ලේඛක සම්ප්‍රදායකින් ආපු අය නැත්නම් සමහර ලේඛකයන්ගේ පොත් අපි හැම සම්භාව්‍ය දේවල් විදිහට දකිනවා. ඉතින් අද මම කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ ඒ වගේ පෙරටියක් කරපු ක්ලාසික් එකක් ගැන. The Food Lover's Guide to Australia. 1996 වගේ කාලයක රූපවාහිනී තිරේ මත ඇඳුණු මේ වාර්තාමය කතාමාලාව අදටත් හෙටටත් වළංගුයි. මේ ඔස්ට්‍රේලියානු සංස්කෘතිය හා බැඳි ආහාර කලාව සොයාගිය ගමනක්. ඔබට SBS on demand ඔස්සේ නොමිලේ නරඹිය හැකි මේ කතාංගය පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය. මේව් ඔමියරා සහ ජොආනා සෙවිල් ඔස්ට්‍රේලියාවේ ආහාර පැත්තෙන් මාධ්‍යකරණයේ ලිවීමේ නියුතු චරිත දෙකක්. මේ දෙන්නා The Food Lover's Guide to Australia එක මුළු ඔස්ට්‍රේලියාවෙම යනවා. එතකොට මේ සෑම කතාංගයකින්ම මේ දෙන්නා කෑමක් ගැන කතාවක් අපට පෙන්වනවා. මේ ඔබට ආහාර වටවරුවක් පෙන්වන සාම්ප්‍රදායික මේ ඉවුම් පිහුම් පිළිබඳව වැඩසටහනක් නෙමෙයි. තැනින් තැනට යමින් ආහාර පිළිබඳව දන්නා නොදන්නා දේ කතා මාධ්‍යෙන් කියන අපූර්ව වැඩක්. කතන්දර 70ක් ඔස්සේ දිවෙන The Food Lover's Guide to Australia ඇතුලේ අපිට චොකලට්, ආමන්ඩ්, වෝල්නට්, බැරමන්ඩි, සලාමි වගේ දේවල් වගේම ඔස්ට්‍රේලියානු මුල්වැසියන්ගේ ආහාරවලින්දන් ඇඩිලේඩ්වල ග්‍රීක බේකරි, චීන ඩම්ප්ලිං, ලෙබනනේ කෑම මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරනවා. එතකොට ඔබට තේරෙනවා මේ කතාමාලාවෙන් සංක්‍රමණය සහ අනන්‍යතාවය පිළිබඳවත් කතාවක් ඉදිරිපත් කරන බව. මුලින්ම SBS ඔස්සේ විකාශනය වුණු The Food Lover's Guide to Australia ඔබට දැන් ඕනම වෙලාවක SBS on demand ඔස්සේ නොමිලේ නරඹන්න පුළුවන්. මේ කතාමාලාවේ බොහොමයක් කතාංගවල සංස්කෘතිකමය අතින් විවිධ වුණත් තියෙන එකම කතාව බව පේනවා. ඉතාලි, චීන, ඉන්දියානු, මැද පෙරදිග මේ කොයි අනන්‍යතාවය ඇතුළේ වුණත් ඒ අත්දැකීම්වල තියෙන සංක්‍රමණයත් එක්ක ආහාර වටවරු ආපු විදිය, අලුත් රටක ආහාර අත්හදා බැලීම්, එහෙමත් නැත්නම් අනුගත කිරීම, කුඩා ව්‍යාපාර නිර්මාණය කිරීම, මිලංග පරම්පරාවට ආහාර සංස්කෘතිය රැගෙන යාම වගේ කතා. හැම කතාංගයක්ම වෙනස් ආහාර වර්ගයක් සංස්කෘතියක් ගැන කතා කරනවා. ඉතින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය, ආසියානු නූඩල් වර්ග, ඩම්ප්ලිං විශේෂඥයන්, ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර, යුරෝපා මාදිලියේ චීස් සකසන්නන් පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු මේ දෙවල් එක්ක කතාමාලාව දිවෙන්නේ කෑමවලටත් වඩා මිනිස් ජීවිත පිළිබඳව අවධානය දීලා කිව්වොත් හරි ඉස්සර අපි රූපවාහිනියේ යමක් වැඩසටහනක් බැලුවොත් ඒක

0: ඔස්ට්‍රේලියාවේ පොදු උත්සවවලදී ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍ර සිදු කරන අතර මෙම චාරිත්‍ර වෙල්කම් ටු කන්ට්‍රි නොහොත් රටට සාදරයෙන් පිළිගනුමු වශයෙන් හැඳින්වෙනවා. ඔස්ට්‍රේලියානු මුල් හිමිකරුවන් සහ ටොර සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීම සඳහා වන නයිඩොක් සතියට සමගාමීව මෙවර සෙටල්මන්ට් ගයිඩ් මගින් අවධානය යොමු කරන්නේ වෙල්කම් ටු කන්ට්‍රි හෙවත් ස්වදේශිකයින් පිළිගැනීමේ චාරිත්‍ර පිළිබඳව. පිළිගැනීමේ චාරිත්‍ර සිදු කරනු ලබන්නේ උත්සවය පැවැත්වෙන භූමියේ සාම්ප්‍රදායික භාරකරුවන් විසින්. ඔවුන් යටත් විජිතකරණයට පෙර ඔස්ට්‍රේලියානු භූමිය රැක බලාගත් ආදිවාසී ජනතාවගෙන් පැවතෙන්නන් වනවා. SBS හි සුදේශික වැඩිහිටියෙක් වන රෝඩා රොබර්ට්ස් 1980 ගණන්වල රටට සාදරයෙන් පිළිගනිමු යන යෙදුම නිර්මාණය කළ අතර පිළිගැනීම් ලබා දීම සඳහා නවීන ක්‍රම දියුණු කිරීමටත් උපකාරී කිරීම සිදු කරනවා. රොඩා පවසන්නේ රටට සාදරයෙන් පිළිගැනීම සිදු කරනු ලබන්නේ ඔබ සිටින එම භූමියේ භාරකරුවන් විසින් හෝ ඇත්ත වශයෙන්ම එම ප්‍රජාවේ වැඩිහිටියන් විසින් වන බවයි.
1: The welcome to country is done by those custodians from that land base that you're on, or indeed the elders of that community.
0: ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් උත්සවයක් ආරම්භයේදී දේශනයක් නැටුමක් හෝ දුමාශ්‍රිත අංගයක් ඔස්සේ Welcome to Country චාරිත්‍ර සිදු කරනවා. රටට සාදරයෙන් පිළිගනිමු යනු ආධ්‍යාත්මික ආරක්ෂාව සහතික කිරීම වන බව කැන්බරා ප්‍රදේශයේ නුවාවල් වැඩිහිටියෙකු වන ජූඩ් බාලෝ පවසනවා. එමෙන්ම ජූඩ් පවසන්නේ මෙහිදී ඔබ ඔබේ ආධ්‍යාත්මික මුතුන් මිත්තන් සමග කතා කිරීම සිදු කරන බවයි. මෙහිදී මේ පුද්ගලයාට ඒ හරහා යාමට ඉඩ දෙන්න ඔවුන් මේ රටට කිසිදු හානියක් නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් ඔවුන්ට හානියක් නොකරන්න වශයෙන් මුතුන් මිත්තන්ට පවසන බවත් ජූඩ් පෙන්වා දෙනවා. එමෙන්ම තමන් වෙනත් පළමු ජාතීන්ගේ රටකට යන විට තමන්ව පිළිගැනීමට ලක්වීම බලාපොරොත්තු වන අතර ඒ ඔස්සේ සෙසු ආත්මවලට තමන් එම ප්‍රදේශයේ සිටීම පිළිබඳව ගැටලුවක් නොමැති බව හැඟෙන බවත් ජූඩ් සඳහන් කරනවා.
2: Being welcome to country means that you are talking to your spiritual ancestors and you're saying, just let this person come through. We trust that they're not going to do any harm on this country.

0: so do not harm them. So for me, the significance of being welcome to country is about ensuring your spiritual safety. When I walk onto another First Nations country, I look to be welcomed so that I feel that the spirits are okay with me being there, because they're still with us. They're in the animals, they're in the trees.
1: රට යන යෙදුම සංකීර්ණ අදහස් කිහිපයක් නියෝජනය කරනවා. එය ගොඩබිම ජලමාර්ග සහ අහස සඳහන් කිරීමට භාවිත කරන අතරම එය ජීවිතය, පවුල සහ සම්බන්ධතාවයන් පිළිබඳ අදහස් කරන බවත් චූට් පවසනවා. තමන් රටේ සිටීම තමන්ට ශක්තියක් වශයෙන් දැනෙන අතර තමන් රට තුළ නොමැති වීම තම ජීවිතයේ යම් දෙයක් නැති වී යන බවට හැඟෙන බවත් චූට් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
0: I guess it's the energy that I feel when I'm on country. When I'm not here, there's something missing from my life. It's also a connection with my ancestors, because Aboriginal people have oral history and country contains those stories. So when I'm on country, I feel that connection.
1: මෙම පිළිගැනීම සිදු කරනු ලබන්නේ ඔබ හමු වන භූමියේ සාම්ප්‍රදායික බහරකරුවන් මගින් පමණක් වන අතර ඕනෑම අයෙකුට මෙය සිදු කළ නොහැකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගිනිකොනදිග ඔස්ට්‍රේලියාවේ ගුණායි සහ මොනාරෝ පුද්ගලයෙකු වන සාම්ප්‍රදායික හිමිකරු සංස්ථා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි පෝල් පැටන් පෙන්වා දෙන්නේ බොහෝ විට බහරකරුවන් නිශ්චිත ප්‍රදේශයක් සඳහා සාම්ප්‍රදායික හිමිකරු කණ්ඩායමක් ලෙස විධිමත්ව පිළිගෙන ඇති බවයි. එමෙන්ම සාම්ප්‍රදායික අයිතිකරුවන් යම් ස්ථානයකට හෝ රටකට සම්බන්ධ වී ඇති අතර එම ඉඩම් සඳහා හෝ එම සංස්කෘතිය සම්බන්ධයෙන් පරම්පරා දහස් ගණනක කල්පවත්නා සම්බන්ධතාවයට ගරු කිරීම වැදගත් වෙන බවත් පෝල් සඳහන් කරනවා.
2: Traditional owners are connected to a particular place or country, and it's really important that we honour that connection and that relationship that traditional owners hold with that piece of land or that cultural landscape, and to hear directly from traditional owners about their connection, about the importance of caring for country and their aspirations for their communities going forward is really important to acknowledge and recognise that enduring connection of thousands of generations.
1: ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල සාම්ප්‍රදායික බහරකරුවන් හොඳින් හඳුනන අතර ඇතැම් ප්‍රදේශවල බහරකරුවන් හඳුනා ගැනීම සඳහා යම් පර්යේෂණ අවශ්‍ය වෙනවා. රජයේ ආයතනවලට සහ ප්‍රාදේශීය සභාවලට බොහෝ විට සාමාන්‍ය පුද්ගලින්ම සාම්ප්‍රදායික හිමිකරුවන් සමග සම්බන්ධ කිරීමට හැකියාවක් තිබෙනවා.
2: There are many ways to find out who the traditional owners are. There'll be ways to find out via websites. Government organisations, local government councils that exist all across Australia will often have a connection with the traditional owners.
1: ඔබේ ප්‍රදේශයේ ස්වදේශික ඉඩම් කවුන්සිලය හෝ ස්වදේශික සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ කර ගැනීමෙන් ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද හැකියාව පවතිනවා. Acknowledgement of Country ද ඔස්ට්‍රේලියාවේ රැස්වීම සහ උත්සව ආරම්භයේදී ස්වදේශිකයන් හට ගෞරව දැක්වීම සඳහා සිදු කරනවා. නමුත් ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික බහරකරුවෙකු විසින් මෙය සිදු කිරීමට අවශ්‍ය නොවීම මෙහි ඇති වෙනස්කමයි. SBS හි ස්වදේශික වැඩිහිටි රෝඩා පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකු කොතැනක සිට පැමිණියද කළු හෝ සුදු ජාතිකයෙකු වද acknowledgement of country සිදු කළ හැකි බවයි. ඔබ වෙනස් ස්ථානයක මේ වන විට ජීවත් වන අතර කෙසේ නමුත් ඔබ ස්වදේශික වැඩිහිටියන්ට සහ බහරකරුවන්ට ගරු කිරීම පිළිගන්නා බව මෙමගින් පොරොන්දු වන බවත් රෝඩා පෙන්වා දෙනවා.
3: An acknowledgement of country can be done by all of us, black and white, wherever we come from. It's us showing that we have an awareness of the land and respect for it, and that we're visiting someone else's land and we're paying it respect. So acknowledgement is recognizing that you might be working or living on a place that's not the place you come from, but that's okay, you still belong to it, and you're going to acknowledge and thank the custodians and elders.
1: acknowledgement නොහොත් පිළිගැනීමක් සඳහා නිශ්චිත වචන නොමැති අතර අභිප්‍රාය සහ අවංක භාවය ප්‍රධාන වෙනවා. මේ වෙන විට පවතින පිටපතක් භාවිත කිරීමට වඩා හදවතින්ම කතා කිරීමට වෙන අවස්ථාවක්. ඔබගේ acknowledgement එක සකස් කිරීම සඳහා ඔබට උපකාර කිරීමට අන්තර්ජාලයේ සම්පත් පවතිනවා. එමෙන්ම මෙය අවසාන මොහොතේ සඳහන් කිරීමට දෙයක් නොවන අතර එය ගෞරවයේ සලකුණක් වන බවයි ජූට් පවසන්නේ.
0: And do that not as a last minute thing, not by rote, but actually plan it as part of your whole event. And it's inclusive right from the start, not just as an afterthought. That is a mark of respect.
1: ඔබ හමුවන රට ඇතුළත් කිරීමට සහ සාම්ප්‍රදායික නම භාවිත කිරීමට ප්‍රවේශම් විය යුතු අතර සාම්ප්‍රදායික බහරකරුවන් විධිමත් ලෙස හඳුනාගෙන තිබේ නම් ඔවුන් නම් කිරීමද සිදු කළ යුතු වෙනවා. එමෙන්ම පැරණි වර්තමාන මෙන්ම නැගී එන වැඩිහිටියන්ට ගරු කිරීමද වැදගත් වෙනවා. කෙරිලි හාඩින් යනු SPSC ස්වදේශික නායකත්වයක් කෙරි පවසන්නේ තමන් බොහෝ ආකාරවලින් මෙම පිළිගැනීම් සිදු කරන අතර SPS ගුවන්විදුලියේ රැස්වීම සඳහා සහ ප්‍රජාවේ වෙනත් සැකසුම්වලදී එසේ සිදු කොට ඇති බවයි.
4: I perform acknowledgement of countries in many ways in my life, and I do so on air at SBS Radio, at work for meetings, and also in other settings in the community as well. It holds a very special significance for me as an Aboriginal woman. It's so important that I acknowledge the Aboriginal land which I am working on. It actually enables me to share with others whose land we are on the knowledge of the traditional owners and acknowledge them.
1: පෝල් සඳහන් කරන්නේ සාම්ප්‍රදායික හිමිකරුවන් සම්බන්ධයෙන් අපහැදිලි නම් සාම්ප්‍රදායික හිමිකරුවන් සඳහා වඩාත් පොදුවේ පිළිගැනීමක් ලබා දීම නුවණට හුරුවන බවයි. එමෙන්ම පෝල් අවධාරණය කොට සිටින්නේ එය තනඟකාරී රටක් නම් එයද පිළිගත යුතු දෙයක් වන බවයි.
2: It's always best to use your best endeavors to find out the name of the traditional owners whose country you're on. If it's contested country, that's also something that needs to be acknowledged. Sometimes there are many groups who assert an interest in a particular part of country, and that's really important to understand. If there haven't been recognition through formal recognition structures, then there may be multiple groups that have an interest in that area.
1: Kerili pavasana paridi kaliyutu wadathma gauravaniya de nam oba acknowledgement hakiyawirin sakasimata utsaha darimai. Emen me deshiya bharakaruwanta apage gauravaya dakwima sidukarana dhanaatmaka deyakmana bavath kerili pinba denawa.
4: Go ahead and be positive and do an acknowledgement of country, as it's one positive thing I think we should all be doing to pay our respects to the local custodians of the land.
1: අදම මෙම settlement guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන තොරතුරු කියවා දැන ගැනීමට හැකිවන පරිදි web ලිපියක් ආකාරයට දැනටමත් අපගේ web අඩවියේ පළ කොට තිබෙනවා. ඒ සඳහා www.sps.com.au/sinhalan අපගේ web අඩවියට පිවිස එහි ඉහළින් නැති මාතෘකා යන කොටසට පිවිසෙන්න.
5: ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.
6: හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයේට අපි අවිල්ලා ඉන්න තින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. අද වැඩසටහන ගినా මම දිනේෂ් ලියනගේ. එහෙනම් හෙට දිනේදී නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.